ගහෙන් නැති හිකිෆාවා බින් තිබා දෙකේ නුවේ සහෙන් ඒ බිමුගේ මච්චත්තිමන් රස්කලාන්ගේ වාරේ වෙස්සවාෆි හිඳු ඒ බිමුගේ ගස්තවගේ හරකාය ෆෙෂි ගස්තන් ඉතුරුවේ එයි එකලාන්ගේ කුළදුම් වන්තකම්ගේ හෙකිතවගේ තෙරෙන් වාකමකි හමකශවරුම් එ බිංගඩු දිරුව්වි රස්කලාන්ගේ මරුවෙෆාවා තකිති දිරුවා රස්කලාන්ගේ හමකශවරුම් එකලාන්ගේ කොම්මෙ කමෙක්ගේ මච්චම්මෙ කුළදුම් වන්ත රස්කලාන්ගේ

එෆතුගේ කුරිමච්චකුම් වෙස් අදි ඒගේ ෆහතකුම් වෙස් එෆතක බාතලු කමෙන් නානාර්තේ එයි හම්දු ලිබිවොඩිගෙන්වා හකීම් වන්ත රස්කලාන්ගේ හදරතුම් බාවාලෙ විෆතකේ.

උඩුතව්ගාවාහා තකිච්චායි බිමුගාවාහා තකෙති මිල්කුවගෙන් වනී එකලාංගයශි. අදි එකලාංගෙයි එම්මෙ මතිවෙරි එම්මෙ මෑ රස්කලාංගේ.

තියබෑ මිහුන්නට්ටක එකලාන්ගේ ශරාව කුරෙව්වි දීනකි එකලාන්ගේ නූහගේ ෆානම් වසය කුරෙවි දීනෙ අදි තිමන් රස්කලාන්ගේ කලේගේ ෆානම් වහයි කුරෙවි දීනෙ අදි ඉබ්‍රාහීම්ගේ ෆානශායි මූසාගේ ෆානශායි අයිසාගේ ෆානම් වසය කුරෙවි දීනෙ ඒ වසයතකි තියබෑ මිහුන් දීන් කායිම් කුරාශ අදි ඒගා තියබෑ මිහුන් බෑබෑ නුවා හොෂගමෙ තියබෑ මිහුන් එකමක තිය ගොවාලා කන්ත මුශ්‍රිකුන්ගේ මච්ච බොඩුකමක වී අල්ලෝ එකලාන්ගේ ඉරාද කුරව්වා අලකු ඛියාර කුරවති අදි එකලාන්ගේ තවබාවේ රුජුආවා මිහා තෙදුමගු දක්වතේ.

අදි බෑබෑවුමකීනු බෑකමෙක්කම් එවුරෙන්න්නං එගුණු ෆහුම් මෙනුවී එවුරෙන් බෑබෑව ಖಿලාෆෙන්වේ. එයි එවුරෙන්ගේ මෙදුගාවා දෙකොළුවිරිකමයි හසදවිරිකමුන්නේ. අදි කඩෙලිගම්වා වගුතක කලේග ෆානුගේ වෙරි රස්කලාන්ගේ හදරතුන් අජාබ් දෙව්වුම්ගේ බස්ුලේ ඉස්වේ ගොස්ෆානුවානම එවුරෙන්ගේ මෙදුගා නියා කඩ එළුවීස්කං කශවර. අදි හැම කශවරුන් එවුරෙන්ගේ ෆහුම් ෆොයිවාරුතවී මීහුම් වනී ඒ ෆොතාමෙදු වස්වාස්තරිකම් ෆුරිගෙම්වා ශක්කෙගාකං කශවරේ.

0: ගඩි මෙඳුරු කුරි 11ගට ෆනර් මිනිට් අඩොස්සොම් තිගෙන්දවනි දිවිහි රාජ්‍ය ගඩු
1: මේ ෆනරාරු මතේ ගමුරු ෆ්‍රය ખાસ කුරේපාවා ප්‍රෝග්‍රෑමේ මේ ප්‍රෝග්‍රෑම් ගා ෆනර අහරුන් දසුගේ කුඩු කුදිනාන්න ගොලේ අඩා වාහක වරුන් එකශේ ගෙම්බේ
2: ෆිල්මී දුනි
3: Assalamualaikum. Filmutaka series takan adi monifoy filuwa dinumuge daaira shaugur wada nawa emme ha be flona ufa ver wagut kolakan ede. Filmi duniye ga tie be flonak wagut kolen he de kolla mi hafta ga bismi baddal kuri algand Aziz Afaruk. Tafa jon ratawge tafa taringi filmutaka series ta tie be flona marhaba ki mawani tayyar wefa. Efa da filmutaka series taka mi hafta ga bis algand balalana. ކުރಿಯಂ ಮೇ ಬಾಗಡಿರ್ ಅಳಗನು ಹೇದ ಕೊಲ್ಲಾಣಿ ತಿಯಬೆ ಫುಳುನೈಕು ಫಿಲ್ಮಿ ದುನಿಯೆಗ ಮಿ ಹಫ್ತಾಗ ಪ್ರೋಗ್ರಾಮ್ ಮಿ ಫಶನಿ ಬರಂ ಹಿಗ್ಗಾಮು ರೀತಿ ಲವಯಕೊಂ

උඩුතව්ගා වාහා තකිච්චායි බිමුගා වාහා තකිති මිල්කු වගෙන් වනී එකලාංගයශි. අදි එකලාංගෙයි එම්මෙ මතිවෙරි එම්මෙ මෑ රස්කලාංගේ.

අදිහම එපදයි අරබි බහුම්වා කුරවානේ තිමන් රස්කලාන්ගේ කලේගෆාන වහහි කුරවීම. එයි මෑ රශග එබහි මක්කාගේ අහුළුවරින්නායි එතාංග වශයගෙන්වා මීහුන්න කලේගෆාන ඉන්ද.

මිසාලකානුල උඩුතකයි බිං හෙද්දිවි රස්කලාන්ගේ එකලාගේ තියබෑමී හුන් නට්ටක තියබෑමීහුන්ගේ තෙරෙෙන් අම්බින් ලෙව්වී අදි එකලාගේ නාන් සූෆීගේ තෙරෙෙන් දෙජින්සුගේ තකෙති ලෙව්වී එකලාගේ එගොතුන් තියබෑමීහුන් ගිනකුරවතේ එකලාංගයා එෆ්ෆද එව්වෙසෙච්චනුවේ අදි එකලාංගී මොළං අස්සවා ඔඩිගින්වා මොළ බල්ලවා ඔඩිගින්වා රස්කලාංගේ.

තියබෑමී හුන්නට්ටක එකලාංගෙ ශරාව කුරෙව්වි දීනකි එකලාංගෙ නූහගෙ ෆානම් වසය කුරෙවි දීනෙ අදි තිමන් රස්කලාංගෙ කලේගෙ ෆානම් වහී කුරෙවි දීනෙ අදි ඉබ්‍රාහීම්ගෙ ෆානශායි මූසාගෙ ෆානශායි අයිසාගෙ ෆානම් වසය කුරෙවි දීනෙ එ වසයතකි තියබෑමීහුන් දීන් කායිම් කුරාශ අදි ඒගා තියබෑමීහුන් බෑබෑ නුවා හොෂගමෙ තියබෑමීහුන් එකමක තිය ගොවාලා කන්ත මුශ්‍රිකුන්ගේ මච්ච බොඩුකමක වී අල්ලෝ එකලාංගෙ ඉරාද කුරව්වා අලකු ඛියාර කුරව්වති අදි එකලාංගෙ තවබාවෙ රුජුආවා මීහා තෙදුමගු දක්වතේ.

අදි බෑබෑවුමකී නුබෑකමෙක්කම් එවුරෙන්න්නං එංගුණු ෆහුම් මැනුවී එවුරෙන් බෑබෑව ಖಿලාෆෙන් වේ. එයි එවුරෙන්ගේ මෙදුගාවා දෙකොළුවිරකමයි හසදවිරකමුන්න. අදි කඩෙලිගම්වා වගුතක කලේගේ ෆානුගේ වෙරි රස්කලාන්ගේ හදරතුන් අසාබ් දෙව්වුම්ගේ බස්ුලේ ඉස්වේ ගොස්ෆානවානම එවුරෙන්ගේ මෙදුගා නියා කඩ එළු වීස්කං කශවර. අදි හැම කශවරුම් එවුරෙන්ගේ ෆහුම් ෆොයිවාරුතවී මීහුම් වනී ඒ ෆොතාමැදු වස්වාස්තරිකම් ෆුරිගෙන්වා ශක්කෙගාකං කශවරේ.

අද අවගමනාකයකට ෆස් බෑවරින්ගේ තෙරෙන් ෆස් වන මේ උලංකුරි දැන් මේ බෑවරින්ගේ තෙරෙන් හතර වන උලංකොල්ලාන අද බෑවරියකි අද බෑවරියකි මරියම් සාණි හජෙගෙන් උරි ගාෆලි ෆිලින්ගලි ෆිනිෆෙන් ජමුගේ

0: قال رسول الله صلى الله عليه وسلم: تبسمك في وجه أخيك لك صدقة. رواه الترمذي. رسول الله صلى الله عليه وسلم حديث كربي تباك أخاك مون متيقا تبا هنتم ولمكي تبا ينهل صدقاتك.
1: මේ දිවෙහි රාජ්‍යයේ ගඩු දිවෙහි රාජ්‍යයේ ගඩුන් තින්ගඩි 30 අමිනිටු ගමිගෙනස් දෙනි මියත්ගේ අසුරු නමාද වගුතුගේ බංගියා බංගේ දුවා
2: අල්ලාහ් අක්බර් අල්ලාහ්

0: නෙමොනෙ
1: ලබ්බා
0: වර ෆුරිහමයි කියල් දීෆින්ගේ අනත් වර බඩ ශුක්‍රියාගේ ප්‍රෝග්‍රෑම් ග බෑර් වෙල දිනේම
1: ලබ්බා
0: අඩෝ හල ඉන්නේ චේ හිනම් ලිබෙත යගෙන් කොල
1: ලබ්බා
0: මන්නත්ත වකි වෙලාෆා දතමෙන් දෙම්මි ගෙනස්තෙනි දතමෙන් ග ෆරාතෝ වර රීති හදියා
2: වා

ඒතුම් ඒ මෙ මහෙම කමක ොක්ට අල්ගම වෙදවේ හිතරක මට යන් තෙරෙන් නම් ස්තිව දෙවිලා ෆැට්ක වර පොඩ ශුක්‍රියන් ත ප්‍රගමටන් දෙ විති රුක්ට වර පොඩ ශුකරදාකර අල්ගමගේ ප්‍රග්‍රම ගොලොවේ අති ප්‍රග්‍රම අඩොස් වේ හ ෙන වර පොඩ ශුක්‍රිය තියම බැන සල්ගම දන හම නස්සාන ගොතුන් දුලහකගේ දුලහක හොදමටක මසෙක්ක කොරව අල්ගොම ති වෙෆුන්ගේ හිතරේ බෑවරෙන් එකවරේ මීරත් කරව අල්ගම අන්න අතාගස් වෙෆුන බද්දල් කොල්ලාන මෙතාග නස්සාන දුලහකම ප්‍රග්‍රම ඔෆෙද්ද ufiddi aziza faruk alming program gene smart technical gotun hitir vedine shaih ahmad lobete me antenna warabajer kamedum wakil assalamu alaikum

කොම් මේ ෆතියකන් අලිවිලෙනි ආවාහකේ කෑකු කොම් මේ හවිරේ නිමිගෙන්දනි අදි මුලින් ආවාහකේ කියා දීව කොම් මේ දුහාකු මේ දතුරු කරන්ජේ ආ මගුත කියා දෙනි අනෙක්කාවස් ආවාහකේ එකමකු එයින් කොම් මේ වාහකේ කුන් දස්කුරම් වී ආ ෆිලාව හාසිල් කරම් වී ආ ඉබුරතේ

0: මෙයා මේකට මෙහා රසවට පන්සස් සය දැම්වීම පහෙජ්ජානය පහෙජ්ජාම් ගෑකට කතිම රොස් හද පහෙජ්ජාන මෙහා රාජ්‍යගඩ මෙහා ජේජාන මෙමයි සපෝටරුම් ගහම එබස් කහද ඔොට්ටුම නැති හම සපෝට් පොරමටක සෝන්ත පුළතක ඇකේ මල මූුණත් දන්න කොරහයග ඩරු කළග තෙරේග ඔෂලුම් අද සීග දෙටම් කොන්තරින් ෆොටෝනකු ඔෂලුම් ඇස් සලාම් කොල්ලා තක්මසන්නන රෝග මෙරේ රුගුව USA අද ස්පේන්ග ඇරම් මතිද නිස් මෙහාරු අනුමන්තරය ගොර දෙකේ වාහකය මේ ෆුටබෝල ලේරු රෙෆ්‍රී දෝ මෙහාරු දනමතිය හරක ඇතරවනේ නෝනය වීර රෝම් ගතිබි චොලුන්තෝ අද මෙහාරුම් පෙන්නන ටීම් ගතුන්තරින් එමිහුග නන්තක ඇකේග ෆ්‍රන්ස් ටීම්ග හම කැප්ටන් කේම් බාපේ කොමචරක බදුල්තක ඇස ඔර ජානකම ලෝ කරවෙන කොළන්තෙරන්න එබස් කොළන්තෙරන්න එගත රීදු කාඩු හමන එබස් කොන්තරිය ඉංග්‍රේස් ටීම් බෑදෑරුග කවුමන්න හන්දේරේ मेरे कैप्टन के राइस डिक्लान राइस गोल कीपर मेरे बदल हे तो फर्स्ट कीपर हण मेरे कुलने की टीम के कोच मुखबत का बैलदार फ्रांस टीम कोच के एम ए फहु मुबारात का विकम के स्टीकिन वकमे මගම හබාදවානකම ගෙන බෑකු අන්දාද කරණය දපා කරණේ පුට්පෝල් කොන්තරයා කොරේද තැනදීම් සිදාන් මෙහා දෙටම් කොන්තනෙන් දඩක් එන්න පහෝග අදාහම කොන්තකෑකේ ගුණන්තමයයි කවුන්ඩවුන් න්‍යාසාමෙන් කුළුම් කරේ දාගෙන තමට කාරුණ ශිම්රිය හබල් කොන්න
1: කුළුම් මෙෆෙෂී ෆ්‍රාන්ස් ෆ්‍රාන්ස් තුන්ත්‍රිය කොට්ටි බොඩ කුරිය ෆොන ආයගත සාත් මෙදාස ඉංගලන්ඩ් හාෆ්තරෙන් බේරු ඉංගලන්ඩ් කොන්ත්‍රිය පෙනට කනාදි මාහ කොන්ත්‍රිය මා ගෙහි ඇත්ලෑ බෑකුල ෆහද දීවිකී කැප්ටන් කීපර් කීපර් ඩීන් හෙන්සන් බොට්ලා ගෝදරයාගේ රොග මති බොල බාවල ම ගේහිය න ෆරත් වරම තියෙන ස්පෙන්ස දීවි ස්පෙන්ස් බෝල අත්ලෑගේ කුඩිය කුමති වර කුන්තේ ඔලිසගේ නට්ටුව හැකට පහත ගේහි මක් ගේහි බොලත් ලෙන් සන් පිනට ඇතරේ වදගින් ඒරිය බේරු ඩීර අදම ජෙලා ෆරත් ෆරත් බොල කොන්ට කො ඊස් මිදන කුරිය හාෆි මෙදන් හා හිසාම අත්ලෑ ගන ෆරත් අරමතින් කුරිය ගොස්ස රෝජර්ස් වැයකට පහත දිම්බොල පිනටරි අදිමාලු ඒරිය අතරේ හුරි කීපර් හෙන්ඩසන් අනි කයිස් හෙන්ඩසන් අත්ලා කුරිය දිම්බොල ස්පෙන්ස් අත්ලෑ මිදන කුරිය ස්පෙන්ස් බෝල ඇත්ලෑගේ කුරියන් අස් මෙතුර කාර මෙතුර හුරස කුරිය දිම්බොල ඇත්ලෑන් හා මෙදා සම කුරිය මරමන ඔබදේ කුරුන්ත්‍රේ මොගස් වාස් හා මෙදා සම ඩොට් දැන් මාක රස් ෆෝඩ් අත් නෙවල කාර ඔබල තින් හතර කොන නට්ටුව ෆාත ස්පෙන්ස් හා මෙදා සම අර්මති මෙදින වර බල අර්මති නෝග හැක ෆෝටෝ හැක කාර බෝල ඇත්ලෑගේ ෆාත ජේලන් ජේල අප්තන් කුල ෆාත මෙතරේ ටීම් වේ කැප්ටන් මෙදින රයිස් මෙරේ අරමන හෙරි කේන් නුෆෙන ඩික්ලේන් රයිස් බෝල ඇත්ලා ෆ්‍රන්සාර තන් මෙතින් කුරිය දිම්බොල කොන්සා මෙතුර කෑරි මෙතුර හොර සෙන් සක මති අත්ලා කුරිය මෙතුර දි ොල අත්ලා කොට කොල මෝග රජ නික හන් තන පෙන්ස ද මක් පෙන්ස් බොල ග හමද සාබු කොන්ට්‍රෝල් කොල්ලාා එබරි ජීසේ කොටරො පනට කාද මදි බොල කොට ර කුරිය දෙවතන මක රස් ෆෝට් නගද බොල පට අතර ගෝදර අතරක ෙ හද බොල කුන්ත්‍රේ බොල ජස්සා මෙ ඒරි අතරෙන් බොල අත්ලාගෙන් කුරිය මෙන්නනි
2: Skurje formova de bola Ryan Chekrigi en bola da backlo fase de Sabali meter no cara de France por um 3 France half ten Skurje de bola backlo fase de Leria cara penetra cara em Mabor es fase de bola Skurje formova de meter no cara Skurje fa Skurje formova de bola de gol do Skurje meter por um 3 Tio Hernandez Skurje formova de bola por meter por um 3 England por um 3 Jeff Bell Leve Ellon Tio Hernandez Ellen Hernandez Ellen e Kurim de Bukio Saka ga natto elli bola per half me da vor senza ga cari France contro France after la Atlantic Kurim ga san fa tar bendi bola senza ga cari England contro ga tafi Declan Rice bola Atlantic Kurim penetra ga dire ga sida gol ad ba follow al ball gol ga tarang mani bola hita ga svara ricca baya la ga penetra ga cari ga era ma bodo celebration e pes nei ha una fin di hurricane ama lettura ta close ga un fin di hurricane ge de ora minute tarega ji ඉංගලන්ත වර පසේ හැට බෑ කියලා ගත්තන් ඇස් ගෝල් ද තරිය ෆොරවාදයි නඩ මෙච්චි ඉරේගේ ටීම් එක කැප්ටන් කියෝ නික්ම උරි ඩික්ලේන් රයිස් ඒක ෆුරතම ලාන ෆ්‍රාන්ස් ක්‍රුන්තරින් දිෆා කොෆේ සෙක්සක දිමාන් ෆොරවාදි බෝල එන අත්ලාගෙන් ඇස් කාරි හුරු ක්‍රුන්තරිය ගන්න නට්ටුව අප ඩියරිය කරේ චිහිලා ගෝල් පෙන් ඩියරිය ගාරිපති කනාදි මාල් බෝල වදගෙන් නෑ ගුත ඇස් ගෝල් ගේ ගෝල් දිරිය හුරස්කෝ ගෝල් ගේ කනම් බණි බෝල ಬರ ಫಸೇಹೆನ್ ಜೇಲಡೆ ಅಲ್ಗುಂಡ್ರೆ ಗೋಲ್ತರೆ ಬೋಳ ವೆಂತ ಫೆನ್ ಕಮತೆ ಡಿಕ್ಲೇರ್ ರೈಸ್ ಮಾಬುಟ್ ಸೆಲೆಬ್ರೇಷನ್ ಅಪ್ಪ ಮಾಬುಟ್ ಅನ್ನೆತಿ ಮಾಳೋನು ಹೇನ ಕುರ ಗೋಲ ವೆಂಕ ಬಕ್ಕ ಫಸೇಹೆನ್ ನವೆಸ್ ಗೋಲ್ ಗೆ ಕಣವಣಿ ಕೀಪರ್ ಬಲಹಟ್ಟಾಂಗ್ ಇನಿ ಕೀಪರ್ ಮಾಬುಟ್ ಹರಕತೆ ಕುರೆವರೆ ನುವಿ ಮೈಕ್ ಮೆಗ್ಗನ್ ಬಲಹಟ್ಟಾಂಗ್ ಕೊಡಕ ತಿರಿವೆಲ್ಲ ಇಂದ ಗೋಲ್ ಗೆ ತಿರಿಯ ವೆಂತ ಫೆನ್ ಫುರ್ತ ಮದನ ಮಿಜಹಿ ಇಂಗ್ಲೆಂಡು ಹಾಫ್ ಗೆ ದೇವರ ಮಿನಿಟ್ ತ್ರೇಗ್ ಹಾಫ್ ಓಕೆ ಸಮಾ ಕುರೆ ಮತ್ತೆ ಇಂಗ್ಲೆಂಡ್ අද මෙරේ බජල් ගනාර අරමු දෙන්නවා ඉංග්‍රීසි ටීම් මාකර් රස්ෆෝඩ් අපෘතම එකාර අරමු ෆෙන හැරි කේන් කැප්ටන් එන අරමු ලක අපෘතම එකාර නුස් ෆෙන ඒකම මම බයි බජල් තම මේ ආස මේ දි ෆ්‍රාන්ස් ටීම් බැලිස් අද ඉංග්‍රීසි ටීම් බැස් මෙරේ බයි කන්තේ එම්බ ෆෝන් කෝල් මෙච බුකිය සකාල් මෙ අපෘතම එකාර නුස් ෆෙන මේ පුසු අපෘතම එකාර බුකිය සකාල් සබුන් අද 22 නම්බර් ඊවන් ටොනේ සලමන ෆෝන් කෝල් මෙච වන ෆෙන ಕೀಪರ್ ಸ್ಮೀರಿ ಬದಲ್ ಫೋರ್ತಮಿಣೆ ಕೀಪರ್ ಅನ್ನು ಆಗುತ್ತೆ ಫಸ್ಟ್ ಆಗಿ ಫ್ರಾನ್ಸ್ ಕೊಡುತ್ತೆ ಮೆದು ಕ್ಯಾರಿ ಕುರಿಯಸ್ ಕೊಡಿ ಫೋನ್ ಬೋಲ್ ಹಾಕೊಳ ಫಾದ ದಿವಸ ಸಾಕಲ್ಲ ಕ್ಯಾರಿ ಫ್ರಾನ್ಸ್ ಕೊಡುತ್ತೆ ಲಕ್ವ ಮೆಕ್ಸ್ ಆಫ್ ಲಕ್ವ ಬೋಳತ್ತ ಮೆತ್ತರೆ ಫಾದ ದಿನ ಬೋಳತ್ತೆ ಇಬ್ರಾಹಿಂ ಕೊನಟೆ ಕುರಿಯ ದಿನ ಬೋಳ್ ಸೆಟ್ ಸಾಕಲ್ಲ ದಿಮಾನು ಅತ್ಯಾಗಿ ಇಂಗ್ಲೆಂಡ್ ಹಾಫ್ ತಿರಿ ತಿರಿ ತಿರಿ ಕುರಿಯ ಫೋನ್ ವಾಲಿ ಬೋಳ ಹಾಫ್ ಮೆದಾಸ ಬೋಳತ್ತೆ ಕುರಿಯ ಮಿದಿನಿ ಎಂಡ್ರೇಟ್ ರೆಪ್ಲರ್ಟ್ ಬೋಳ ನಾಗದಿನಿ ಕುರಿಮತ್ತೆ ಬೇಕು ಕುರುತ್ರಿ ಮೋಗನ್ ರೋಜರ್ಸ್ ನಟ್ಟು ತಮಳೆ ತಿರಿ ಸಪೇಟೆ ಕಾದಿ ಮಾಲು ಮೋಣಿ ಎಂಬ ಬೋಳ ಕಂಗ ಸೇರಿತ್ರೆ ಇಲ್ಲಿ ನೆಬ್ಬಾಪೆ ಕುರಿಯ ಫೋನ್ ವಾಲಿ ಬೋಳ ಕುರಿಮತ್ತೆ ಕುರುತ್ರಿ ಆಗಿ ಜೀಫ ಬೇರಿ ಅಬೇರು ಇಂಗ್ಲೆಂಡ್ ಕುರುತ್ರಿ ಬೋಳ ದಿಬೆ ತಮಸೆ ಕುರಣ ಇವಾನ್ ಟೋನೆ ಬೋಳ ಬೋಳತ್ತೆ ಕುರಿಯ ಸಸೆ ತಮಳೆ ಬಾರು ಕಾರಿ ದಿ ಕುರುತ್ರಿ ಅತ್ತ ತಮಳೆ ಇತ್ರೆ ಸೆಟ್ಸ ಕಾದಿ ಮಾಲು ಅತ್ತೆ ಬೋಳ ಇಫ ಕುರಿಯ ಮೆನಿ ತಿಯೋ ಹೆನಾಂಡಿಸ್ ಸೆಟ್ಸ ಕಾದ ಗ್ರೌಂಡ್ ಕ್ಯಾರಿ ಅತ್ಲಹ ಬೇರಿತ್ರೆ ಬಾಲ ನಗಾದೆ ಗುಳೆ ತಿತ್ರಿ ಕುರಿಯ ಫೋನ್ ವಾಲಿ ಬೋಳ ಎಂಎಸ್ ಕುರುತ್ರಿ ನೋದಿ ಬಿ ಫೋರ್ಲಮ ಕೋ ಸೇರಿತ್ರೆ ಅಲ್ಲಿ ಬುಣಿ ಆಡಮತ್ತೆ ಕೀಪರ್ ಇಂಗ್ಲೆಂಡ್ ಕೀಪರ್ ಡಿನ್ ಹೆನಾಂಡಿಸ್ ಕುರಿಯ ಡಿಕ್ಲೇನ್ ರೈಸ್ ಎನ್ ಎಫ್ ಎಲ್ ಕೊನ್ಸಾಯ್ ಕೊನ್ಸಾವೇ ರಹ ಮೆದಾಸ ಬೋಳ ಅತ್ಲಹ ಅರ್ಮತಿ ಕುರಿಯ ಮೆನ್ನಿ ಅಸ್ಮಾರ್ಟ್ ಜೇಲ ಮಾಬಡ ಫಾದ ಡಿ ಏರಿಯಾ ಕ್ಯಾರಿ ಮಾರ್ಕ್ ಗೈಹಿ ಬೋಳ ಅತ್ಲಹ ಕುರಿಯ ಮೆನ್ನಿ ಇಂಗ್ಲೆಂಡ್ ಬೋಳ ಅತ್ಲೆ ಫ್ರಾನ್ಸ್ ಕುರುತ್ರಿ ಸೆಟ್ಸ ಕಲ್ತಿಮಾಲ್ ಕುರಿಯ ಹರಿಮತಿ ಕ್ಯಾರಿಯ ತಂಗಳ ಫಹಜಿಲ ತಿಯೋ ಹೆನಾಂಡಿಸ್ ಕಾರ್ಯ ಕುರುತ್ತೆ ಜಸ ಬೋಳ ಹಾಫ್ ಗೆ ಮೆದಿನ ಸಹ ಫಾತ್ ಕುರಿ ಕುರುತ್ರಿ ಕೇನ ಬೋಳ ಅತ್ಲೆ ಮನ ಮನ ಎತ್ತರೆ ಬದಲಿಗೆ ಕುರಿಯ ಮೇಲಿನ ಫ್ರಾನ್ಸ್ ಹಾಫ್ ತಿನ ಫಸ್ಟ್ ಮಿನಿಟ್ ಫುರ್ತ್ ಮಾಫ್ ಬೋಳೆ ದೇವರ ಮಿನಿಟ್ ತರೆ ಇಂಗ್ಲೆಂಡ್ ಮಾಡಿ ನಡು ಜಾಫ್ ಡಿಕ್ಲೇನ್ ರೈಸ್ ಜೈನ್ ಲಡಾಕಿ ಇಂಗ್ಲೆಂಡ್ ಸುಮ್ಮನೆ ಇಂಗ್ಲೆಂಡ್ ರೆಫರ್ ವಾದ ಬೋಳ ಸೆನ್ಸ್ ಕ್ಯಾರ್ ಫ್ರಾನ್ಸ್ ಕುರುತ್ರಿ ಇಂಗ್ಲೆಂಡ್ ಹಾಫ್ ತರೆ ಜಸ ಬೋಳ ಅತ್ಲೆ ಅತ್ತ ಕೊನ್ಸ ಕುರಿಯ ದಿಂ ಬೋಳ ಅತ್ಲೆ ಕುರಿಯ ಮೇಲಿನ ಹಾಫ್ ಇದಾರೆ ಬುಕಿಯೋ ಸಕಾ ಅನ್ನಡಿ ಹಾಫ್ ಮೆದವರ ಪೆನಲ್ಟಿ ಕ್ಯಾರ್ ಬೋಳ ಅತ್ತನಿ ಏರಿಯಾ ತರೆ ವಾದ ಬೋಳ ಕುರುತ್ರಿ ಇಂಗ್ಲೆಂಡ್ ಕೊಂಟ್ರ ಕೊಳ ತಂಗಳ ಫಾತ್ ಜಸ ಬೋಳ ಅತ್ತ ಕುರಿಯ ಫೋನ್ ವಾಲಿ ಬೋಳ ಗೋಲ್ ಏರಿಯಾ ಹುರಸ್ಕೊಂಗ ಜೇ ದಾಣಿ ಕ್ಯಾರ್ ಇಂದೆ ಗೊತ್ತ ಕೊಸ್ ಬೇರು ವರ ಬಾರ ಕುರಿಯ ಫೋನ್ ವಾಲಿ ಬೋಳ ಮಾಕಸ್ ರಸ್ವರ್ಡ್ ಕುರಿಯ ಫೋನ್ ವಾಲಿ ಗೋಲ್ ಏರಿಯಾ ಹುರಸ್ಕೊಂಗ ಗೋಲ್ ಗಾರ್ ಬಂದಿ ಗೊತ್ತ ಕೊಸ್ ಬೇರು ಕುರುತ್ರಿ ಗ್ಯಾಗ ಜಹಿಫ ದಿಯೆ ಕುರಿಯ ಫೋನ್ ಕುರಿ ಮತ್ತೆ ಹುರಿ ಕುರುತ್ರಿ ಗ್ಯಾಗ ಜಹಿಫ ದಿಯೆ ಮಾಕೋ ಗಸ್ಟ್ ವ್ಯಾಗ ಫೋನ್ ಉತ್ತಮ ಫೋನ್ ಸು ඉංගලන්ු කෝනක ඩික්ල රයිස් කෝන නගාදර පැනට ඇතරේ ගමති හතරකු පස්කොනොතර පෝල්දරි අතරේ මාක රස්්ෆෝඩ පූරි මන කොල්ලයි පෝල්දර අතර එක දෙතින හතර පෙනට ැබොල හතර තිනෙන් හතරේ සයි හකුළු කර නගාති කෝන පෙනට ඇතරේ ගරිම රග කෑර පෙන ෙේ බේරුම් බේරු පරි කොන්ස බොල දිබේතුමන කොන්ස නවාද බොල් පහතු ඊස් කොටරල කොල් ලැති ඉත්ලා කාර කොන්ත්‍රය රෑන් චන්ගේ නටවා කරිය දිම් බෝල පෙනටේ ඇතරේ කොටල් කො ිංල කරට ගෝල ම කොටර කල මක රොගස් තකල ස්පේස් කුරිය පොනවාද බොල කරමතිර කුරන්ත්‍රයක ජේ පේරය බේරුම් ්‍රන්ස් කුරන්ත්‍රය අත්යක මෙතර වදක කුරිය ගත් වර පාති බොල මක් එම්බාපේ එම්බාප පුන්නාම ජීවිතය බොල පහ කා ඉංල කුරන්ත්‍රය අත්ත හැමිට කුලේ ෘතමාපු දට එකෙසම පුර මති ඉංල මතුර කාර කුරිය ොනවාද බොල සසකර අත් පාද ජිල මෝග රොජස් කර පුල්තේ ජෙස කොන්ස අත්ලා රෝගස මතු හොස පුරි ොවාද බොල කයියාර මිහිරි මාගස ෝර් බොල කොන්ත්‍ර ොල මනවනු ගාල ෙතර තිගේ ඇසක්සගත්මාද ඊස් ස්තල පත ස්පේන්ස ස්පේස් කුරිය ඩික්ලන් රයිස් සකර බොල ෑගස් මතුර කාර කුරේ ජේලාවන් ලත් ොල් බල ඒ අත්ක ජේතාවල බාද ්‍රස් ල බොල ය කරිය මක රස් ෝර් පෙට ඒස දී ොල ැගේ බේර නික්ම කුරිය අ පාතුන්දය කුරන්තරයන ෆවල් කුරී පරචි ඊස් බෝල එමසය කුරින් ජෙම ලියබති පැනටය නිමාව ඉගලන් හාතරේ ෆ්‍රන්ස් ආතර අමට ෘතමක් කොලේ ලට ච ෆ්‍රන්සක දන ඔට නඩ විජේ හත්තස කියන එහ කුරිකොළ වාම්පුග අනු රජාන් අමිට කොලේ හාරමති ඉංගලන්ඩ එකේ ්‍රන්සක ලට ුජේ ඩික්ල රයිස් කුරිය ොනවා ලි යි පෙනටේ අතිමාලු එරි අතරේග ඉංගලට තිනෙන් හයි කකුන්ත්‍ර ඒරය කනා බව පරපො ර ර පෙ පුරමති මඩු කල්ල මිහිරි රයන් චර්ක මට කොල මිරි ගිය ොනාව පෙනටේ අතර මි පහරු ්‍රන්ස් ොත ිාකපල ඒරි අතේරය ගෝදරය කෑර මි ර කොට කොල්ල රෝජ රස්ෝඩ කොට කොල් බල ්‍රන්ස් දකල පහත තිබල මක නොල ඩික්ල රයිස් දක්ව පහතම ඉංගල හාතර පුරෙන් එතරෙන් දිම් බෝල පීස් ස්පෙන්ස කාර රිමක් ගේහිය ගෙහිමදී කොන්සෑන් සෙක්සක කර ඉංගලන්් හ මොන සක්සක පුරා මාල ගේහි මරන බො කොටම පුරියන් කාර රයිස ජස්සල් රයි සරමති කුරිය බල පෙන්ස ෑග සක් මාල අරමති නොග පත කාර කුරිය තමල තරෙ බල ඒත් ලැවි ඒ ඇත්ල පහතු පෙන්ස බෑකල මාබට පත් ඉංගල හතර පෙනටිය තරව කීපර කීපර ලින් හැන්ඩසන් මගේ ජස ල මරම පුරියන නුවමට ෘතමාපු කොලේ ඉංගලන්ඩ එක ්‍රන්ස් පන්නග කොන්ස ොලත් මරම සක්සක කාරින් කුරියන් නසක් සකල් කාර ජීලා තිරිතරි කුරිය ොනවාද බොල පාක රස් ෝඩ න හ කාර පුන්ත්‍රය බො රය චක බොල ා ි අත කර ති කුට කර න මර කාර කොට ්‍රස් ට කිය ප ො ර කර ොල කුරිය සරි රමති ද කුත්‍ර ට ක්ර වන්න ද කුන්ත්‍ර නගද බල ොනවාද දේරිය කාර ාක ජීව බො ඉ කුට බල පාතු තර කුරිය ොනවාද බොල ාර තෙක කුරිය ොනවාද පා දිාක ක් ේ බේර අත කරම ම මෙක්සුලට කුරිය ොනවාද බොල කීපර හුස්කොල් ලිබුණ එම්බ පවරච බල පරිමච දි න කුන්තර ඇසරි හම සුහන සවිශන පුරතර රැන් චරික කුරිය ොනාද කීපර ිාකරට අනික්ක සේරිය බේරඟයි ඇබලපු දෙවන පාරනක තිම්මට පහර ්‍රස් කුලත කොට ොනාස් ිාර අත්ලැමෙන් මක් ගෙහි කුරිය ොනවාද බෝල අබදර පෙනට නැසන් සක පෙනට කෑර හස් කුරියන ර තරමති බෝල ඒස් ිය ල් ත කොස සකත්ම ම ිය මතුර කාර ල කාර පොන්තරිය මෝග රෝජස දස ිත ිය ොවල් බල හස්ක තර ොකයෝ සක මෝදර අධිමල් බොල කොට නට්වා ගුරිය ොවල් බල ගොල්ගතරයගේ වනයට කයිස් පසේහ කමයි කීග මිජානිලන්න එගාරවට මිතරය ජේලට බුද්කයෝ සක කුරිය ොනවල් බොල ගොල්තරය වදගේ අධි ස්කෝබද අනුවනින් ඔෆ්සයිඩීහ ස්කෝ බදලෙන් නොවේ ඒගේ මානයකි සකහුී ඔෆ්සේර්ග ගෝල් ර ල ර ල ර ඉ ප ර ස් ර ො ම England kurtin difak feria beron kurin tim bolat lag za medas marga France kurin jasal bol fatu kurin England kurin tim bolat lag magi hat la fatu jasal bol atlat angle fatu mane kas bukio saka tim bol arma tin dego tapos mene tin arma ber France kurin tiaga di vegar mit kulef England oke France kana France kurin tin bolin jibon sam bol fatu mane saf ki gagna ka meding hasab England half tare kurin zevi bolat la fatu Zia Emery atti bola senza cattren già sai carriera contria. Zia Dure due atlaf. Kurin arriva in tempo contro con l'embra Odise. England ha vedere penalty che arriva di lunga hatro fast food che bola tra Odise va di tanto le fatto e trenga stanno le fatto in tempo contro con l'embra Kurin as. Due anni class mo il fatto che non ha carriera contria di bola England half track mi ha France che keeper fiava Kurin ha contro se mio ultimo tipi arriva di lunga carrying half che metenga hisabun di bola England half tra tanto le fatto and great tribute Backward Mahavan is Fatima Medina Kari Hur Kuntriya Sint Sakal Tere Konate and Fat Armati Kuri Oli Se Haap Medas Armati Runga Kari Fas Oli Se Bola Tan Kuri Medar Kuri Dabu Dair England Dekun Tiri Natu Atangole Fahad Wane Kas Defi Gusto Gusto Wane Kas Fahad Armati Ndim Bola Tlaf Tangole Fahad Ndim Bola Tan Mune Tiro Hernandez Atlaf Wane Fat Wane Kuri Dio Armati Runga Hatar Fas Kuri Kari Oli Se Bola Tan Kuri Kuri Kuri Kuri Kuri Kuri Kuri Kuri Kuri Kuri Kuri Kuri Kuri Kuri Kuri Kuri Kuri Kuri Kuri Last week, in a pass, they won Fahato. Just as about England, Kurtin, Difa, Kurifon, all about Jama, say, Kuriman, Tony, Ethan, and about Kurifon, and Kuri, Saka, Saka, and Jay, and other Jim, and if he is. England, with Jim, you learn half the rank, Kurifon, all the ball. Saka, the demand, I don't want to be fed any Kurin than the demand, fitting in the offset, though. I don't want to fed. Manzaro Nivigaro, England, Kuntri, France, half the red one. Goal at them, Kurian as Ebrechi is it? Pedro carrying us up with a penalty, a carry, Jilla down to the France, Kuntri, half the Atlas, and Saka carry, Kurian will come to the Mbappe, all at left, carry the Kuntri, and Kofat and Villa, Kurian, the ball at that, Kurian, and Flat, all you say about and Flat, I'm not in the ball control for them, Kurian, Benani, half you meeting half some penalty, Kanadima, Jilla, Vedre, Vadebo, all you say, Vadebe, Mbappe, Vandani, Vadije, Fatan, Ebrah, Hong Kong, Fatan, only Fatan, Dimbo, Dizia, Dore. Atla penalty khanad mo recruit tre kolon kolon kontra kola pulmate bol england dekon ta gol dire ba jela kurian nagadi bol gol dire atrem far gehi difa puri gol dire armati dire corner ka pe france ali be fut match be devana kono sad me at play fka oti inna beke france ka lagna je nagadi corner penalty kan ba fatur kontri hai ene jasa kare kontri kan bol atla kuri mate hor kontri bukyo saka ka natto af lenga kuri dire jasa natto jasa sad bol difa ko fi van tone Well, the fact of half medals about dance and second carry father jail of England half the ring more the father stumble father Ibrahim Konate since the carry only say and father and only say for Atlas Korea Konate DV since the wrong carry England half the ring Korea Gastoy Gastoy just say and cast only say Atlas Korea and father and far me here number country Dizire Duere Duere Atlas and father back of father and Dimbala ma but as father Konate control Korea got in a keeper area bear half medals on the North League Gusto, Conte, Conte Atlas, and Sakal Kari, Medron Kari, Kuntri, and Medron Rasa, England, half three, Vadla, Jasai, Bolthang, Fatman, Kas, Jasai, and Ryan Chaki, at Jasai, Bol, Armatin, Atlan, Korea, and Sakal Kari, and Diet Rebut, Atla, and Frat, Armatin, Nibor, Atlan, Korea, and Medan, England, Kuntri, Olise, and Olise, Armatin, Raka, and Penetra, Kari, Vadla, Vadla, Bera, Demul, and Kamadina, Bola, Fatha, Dama, Tangle, Korea, and Kari, Kuntri, Divi, Gusto, Gusto, and Kas, Olise, Fatha, Jasai, half Medas, England, half Terek, France, Kuntri, Murni, Kari, and Abate, East Boy, Bola, East Spain, Spain's back of Fatha. Just have control of the side ball before me at Lee, where number one was for Fahata Fabamore. So Korea Rice, declared Rice ball at that, and took the penalty at Canada, the player, the Terry Gay here. Hamidas, some of the Korea, Mian, and Hamidas, and Sakura, the Majela, Armatrias, and Sakatra, but if Armatri, Raka, and Hamidas, and Consat, Divi, Consat contract, declared Rice, but Timon, and Derek, and Sakura, the man, declared Rice ball at that. Edinburgh ke carry marma hingala bora kotta ma Spence Spence amre fatu gay de kuria ne dini Spence no is gay kavi Spence fans sta pore durba marma number por bole ma gay hi bora tag sinsa ka carry kuria ka kuria fonwali bole me duani Spence ma bora rush pore marma bora bar bi penalty de bodi keeper 16 minute pore tangole lon mar ko meti dani ma bora fori enne In this way, no one could have received this moment. Gusto, Frans haft det. Et lesing sett for at man har vært i bjørt. Men det var ikke en kari for Ingrid. Det kom til å nært gå, men det var ikke en gil av faten. Jeg burde at han ble faten, gil at han ble faten. Men det var ikke en kari for man har vært i bjørt. Men det var ikke en kari for Ingrid. Men det var ikke en kari for Ingrid. Men det var ikke en kari for Ingrid. Men det var ikke en kari for Ingrid. Men det var ikke en kari for Ingrid. Fatih Gila tampil Fatih dengan dia semua pada Fatih dengan bola yang berbeza berbeza. Libert tertinggi kuri fon wali bola memfar dia masih kuri. Odi saya bola atlet ingin lebih kuri atlet Fatih dengan bola rasuah tak kuri divi. Iza is kuri dengan bola atlet kuri dani mi. Petra Bandani Bukio Saka karya berkuri dengan nak tua apa kuri fon wali bola. Ah bola matematik kuri mati berkuri dengan kaki divi dia Saka kuri fon. Satar minit kuri fon ingin lebih ke France. Sakade boleh faham, faham boleh pun teriak. Nak tua dah faham fon wade. Abu dah mati mati dia kari jadi sahur. Maxon sila kuat. Sekarang mereka kuat. England leave corner, di mana corner ni? Match gue, di mana corner? Nasib tiba England pun teriak. Tunai kaki baru. Naga di corner gol dari atas. Mifaru kuri fon. Tandi carry lave dia. Mifaru kuri fon wali bola. Konsa kuri fon wali. Gol get kanab mani. Kau tandi carry lave dia. Kau tuh gol get teriak bahagian. Dewan ada England rumah jehi. Barang madu madu kuri a konsa konsa. Mifaru tak kuri kuri teriak. Adi mihar delando sunlando kuri moti England. Konsa kuri efon? Konsa yang kimi fahatak kuri kulon tre ezri? Konsa? Kulon kuri efon? Dandi kari. Algon efon temeku rasuk beres edi. Mianu dandan es beres edi. Nesam dandi kari indah. Gol ke kanab bani. Ezri konsa kuri efon? Ali bola kari kuri France kulon tre afun mang eri ena bo matingas endi rebut bo matingas. Gol ke tre yang bade geng. हमें रिप्ले में बाया नहीं रंगला रिप्ले बाया जी मामला चेने में पूरी डिटेल्स नंदुवाते के अरु में ना मेरे फिन्नी इंग्लैंड के कैप्टन प्रमोह है मेरी केन बेंच पे इंटर ये बदलो का डिक्लेयर राइस मैटर करना तो मोतरे England kulturing France half terim bola tak kuli dia tu mana is in far hal tu semua tiada macam tu. Warmit kuli fikiran mesti England deh France kelar ni. England France kulturing mung half terim bola tak macam tu. Mereka kaya kulturing macam tu. Mereka macam tu kuli final bola khusus kong abara kulturing area berani kembali keeper. Nanti terim bola baru mereka kau boleh nak gaya tu. Keeper Dean Henderson telah ending bola dari kiri. Jadi dia yang bermain di sana metro. Dia bola terlalu bermain di kiri guys. Jadi dia marmon England after kiri guys. Nanti dia terlebih berpuluh tiga malu just boleh tanda down kiri fast dan puluh tiga foul. France puluh tiga foul dan puluh tiga. Vihi minat kuli itu mihar bola. England dengar jawab. France kalah. Since that little carry about them, they were carrying and then they say, Jim, mark the heat. The heat for you. He's a good Spencer Dimbola tank for him. That's a man with him carrying him. They were trying to carry Jane and put him to the France. We're not going to play Trendy Mola. I'm going to fight him. He's been a sense of a carry. I'm going to carry him. He's a good Spencer. He's a good Spencer. He's a good Spencer. He's a good Spencer. He's a good Spencer. He's a good Spencer. He's a good Spencer. He's a good Spencer. He's a good Spencer. He's a good Spencer. He's a good Spencer. He's a good Spencer. He's a good Spencer. He's a good Spencer. He's a good Spencer. He's a good Spencer. He's a good Keeper buat left kiri yang fra tanam di France kau tidak chance insan kau kering asma dengan orang skop balik England half terakhir mesti orang kering kau tidak jasa di bola tank kiri yang asma oleh Fahad Divi Jose saya tank kiri yang mian asma oleh Fahad Jil asma oleh Fahad Eteren di bola bihun number kau tidak dua yang fra fali pada pada half mesti asma mesti orang kering kau tidak di bola tank kiri yang mian cawe चार के अत्लाफ कुरीय दें उन्हें फाहत जिला वन का स्कूल दी फिर गस्तो ए पेनेट्री या खाना दिमालो इन तंबड़े त्रेण गस दिमाल अत्लाफ गस्तो ए जस्सा दें गस्तो फाहत जिला हाफ दिमाग ने जस्सा तंबड़े फाहत वन का चाके सबसे का कारी कुरीय दिमालो කොනන්ට ඇත්තා පනිස්රත් අරිමති කුරිය රෙබියෝට රිබට පුරෙන් දිමල අරිමති රක්ෂණත් දැන් පහද ජිලෙන් ඉංගලන්ඩ් හාස් තෙරේ මුල ෆ්‍රාන්ස්ගේ කීපර් ෆියව හුරිහා කුරුන් ත්‍රි මිහාර් මොල්නි ලකුවා කුරිය ගස්ටෝ හා බෙදාසම් ගස්ටෝ කුරිය දිමල ඔලිසේයන් ඔලිසේ අරිමති නෝග හයික ෆුට් කාරි බෝල අත්ලන් එතරේ වදින් ඔස් පෙනට්‍රිය නෝග කාරි වෙලා පෙනට්‍රිය කනාදි මා දිමල අත්ලන් ෆ්‍රාන්ස් කුරුන් ත්‍රි පහද ජිල තංගල පහද මුල චාකි අනික පහද ඔලිසේ ඩීරිය කාරි කාරි වෙලා අනේ ෆරත් ෆලි බදක දමර හුස්කොල් දාප්ටි හා බෙදාස රිකුරුන් ත්‍රිය එයි කිලියන් එම්බාපේ සීත ගෝල දිමා ෆොනවා දි බෝල ඇදී ගෝල් දෙරිය හුරස්කොත් දරි කාරි ගෝල් ගන්න බදී දෙකට පොස් බේරු 22 මිනිත් ප්ලේ පාදි හයිඩ්‍රේෂන් බ්‍රේක් එක කලවට ගියන් සල්ලි හදසේ ඒරිය බේල් පොල කොන්ට්‍රෝල් කරලා සමාය ගෝල් ගන්න තියෙන ගෝල් ඒරිය හොස්කත් තියෙන්නේ යාර් හයිඩ්‍රේෂන් බ්‍රේක් වල තිබි මිරේගේ මෙචු නිසා තේරවා ගන්න මාපුර ෆෝරි ස්ටිමස් මාපුරක ගලන තම කරන බර ෆසියක් මැජි දී ගලන සිංගල් ශාෆන් මෙතරමෙ පුරේ රමීස් දර තමයි ටෙලිෆෝන් නම් චැම්පියන් කල් දිපින් දිවේ ටීම ශාදී වලමනේ අද ටීම් එක ලැබේ ඉනම් තරච්ච සාදන්න බැහැ මෙරේ මෙතර අරමුණ බෙදෙන හැත්තේ ස්ටම්ප් වල ලොම්බඩ බෙච්චු කියන්නේ නාර මොටි මිසුත් මහා ප්ලේස් මෙන් කියන ඉංග්‍රීසි දෙන්න දහස් ගොඩක් බලලා ඇරුවා වෙස් ෆ්‍රාන්ස්ගේ ගොඩමරේ ආරම්භන සෙනෙහෙන් දැන් ගොඩ මේ ඉන්නද වෙතෝ බත්තල් කොසමරණ ඉංගලන්ඩ ෆ්‍රාන්ස් බත්තල් කුරි මේකක් බලලා ඇරුවා ෆහම් බද්දකෙනුති ඉතිහාස පාදයේ සතරපාර ෆ්‍රාන්ස් මොලේ ෆගේ ඉහිසාර ඉංග්‍රීසි මොලේ එන්නේ ෆහර් මේ අමුතු අධිපති දේශම වෙන තීජක ඩ්‍රෝ බදයාරු ෆ්‍රාන්ස් ෆස්ෆර් ඩ්‍රෝ ෆස්ෆර් ඩ්‍රෝ එස් මොටි දෙක දෙටිස් හයිඩ්‍රේෂන් බ්‍රේක දෙටි තුන්තර සනා පෙච් කරේස් බෝද මන්දරන ශ්‍රීගෙන් දැනි ඉරේ මෙච ද ටීම් නිකුන් නිරුව ෆ්‍රාන්සින් සලොමන ෆාහ ප්‍රේ අශා නම්බර් වොරෙන්ස් ජේ ආයි මෙරි අරමන කර තම ඉගාර ෆාහ ප්‍රේ ජියෝ හෙනාන්ඩෙස් සලොමන ෆාස් ටීම් ප්‍රේ ෆාහ ප්‍රේ අදි මෙක්සොන්ස් ලකෝස් ෆිනිෂ් ඉංගලන්ඩ් ටීම බලාලාර මාකර් ස්කෝර් මෙහෙදි ආරාස ෆුල්ටම් හාෆ් අසුතම ගාර හිමිනි ෆරෙකෝ හෙරි කේ නරුම නම් බෙරේ බෙන්චු ෆෙන්නනි ඒගේ තුර දෙනවම කීපර් ඉංගලන්ඩ් කීපර් වස් බදු කීපර් ඔකොම කීපර් කී බදු කීපර් ආනම මෙහි දෙන්නේ සම ෆ්‍රේම්වර් වේ පොතු මාපුරු තෆාතු කේ රුන්නා අද යුවතර 22 නම්බර ඉංගලන්ඩ් 22 නම්බර ඉවාන් ටොනේස් පන්සවිස් මිනිට් හංගා ෆිනහාර් මොටිෆ් ඉංග්‍රීසි බෙල්ලර් ජා ෆ්‍රාන්ස් බෝල් කුරුමතින් ලීෆේ ජෝ ඉංග්‍රීඩ කීපර් කාර් කොන්ස ජස්සා කීපර් බෝල් දෙන යතු කීපර් බේර කැ බෝල් එක පෙරට එරියා ක්‍රියක් ක්‍රියා නැසත කොට කි බෝල් තැන් සතුරියා නැ හසු දෙ දෙක හසා පරි මතේ නෝ වැක් කැරි ඇස් කුරියා දිනේ ඉස් is boda kuriya din bola gehi sensa kal bola dimalo atta fat is it spencer first body gascot and attwa din bola england kulun sirin back wa fat dini marcus rashford din bola fat gehi atta declan rice matmati kuriya formali bola half me dore penalty akari amitero ga akari control kuriya thomas e kofi england kulun siria ene sina bola mas libeto mas e kuriya ene sport angle barwe out of france kulun defense ছাব্বিশ মিনিট মেহার মধ্যে খুলে এই দেশ মহম্মতি আমি মেরে আমার ফ্রান্সে বিশ্বর খুলে বেতনে ফেলে কনসা কুড়িয়ে দিব আর মেতি নগা বারাকান কোটা ইংল্যান্ড কোটে সেন্সা করে ফাহাতুল দিব ডিক্লেন রাইস আতলা কুড়িয়ে দিনি ওরা ইজ আতলাগে ফ্রান্স কোটে গনাটা ফাহাতুল কে রাইস sig. Och så får jag marka i det på en glada halvtid att läsa sig vad de kan bära på fatet till mål att lägga Marcus. För Morgan Rogers till mål är det till kipan. Kipan får jag det jag kan bära till att lägga mig mot det jag gav i det. En koncert difficult med den för att kanad i mål. Det är en för att kanad i mål till mål till mål att lägga mig mot det. Det är en gina mål att ta fatet gina. Fatet är det till en kipan. Det är en gay här div. Det är korta mot med den. Fata Raman Chake är om jag kunde din bara att jag kunde ha med där så om att jag kunde det från Marcus. Rush rush i Morgan Rogers att det bara Frans kom att ta penalty carry kunde han också ha spelat det din bara. Du att Kylian Mbappe kunde forward bara keeper kan ge för goda för i carry hur. Gay här kan ge för där carry med det. Goda det kapel och ger referee carry. Men att ha vis med det. Ball at la fast penalty area carrying area carrying Mbappe area Mbappe ball libuno era guri offside come la squadra so dire con sto ai nas i per bene attua gli se bola gay gas demon keeper gas g5 si bounce di bola gay he make contro ball in nas mol offside posizione da guri Travis made good in her mode. England, the Denver, France, and the Jacob Motre, France, Motre, Bolet, and France, Motre, Victor, Bolet, and Korean men. France, Motre, England, half the Dimbola, France, with the back of the Fata, Medra, Karin, the Bolet, Fata, Medasa, Fata, Dimbola, and Rebiot, Morani, Ascari, Rick, Conante, Fata, Damada, Kuri, Gasto, and Arbatero, Medra, and Gasto, Kari, the Kuntan, and Kaja, Sadabol, and Fara, Atlaf, is at Lag, Korean men, and Medra, Kari, Muri, Medra, Martin, Bolet, and Spence. Spence ball fan down kai review konun jasa ball konun jasa alma ke vetuni spence atla 62 ga carrying ahmedas of england half time france ko tri meon annani asa ahmedas ab meltre vadefa kari ur kulun tri ga nattwa down tri jasa ball atla timen kulun tri ka ur konate atla penalty khanad mar ko tri ball control kolla faz illa area tri nagad penalty adma meri gasto ball control koffi konon ga dandi carrying control tangole fahatun ahmedas olisey penalty kanadi malu kulmate board spence ga Not off this area, but in us, the area carrying Fajila Metra, who has gone for Arimati, who couldn't three at the Embro control for the Korean military, Ponata, Atla Penetra, Canada, France, Kuntri, Embro control, Korean, Kurmati, Kuntri, and Top Penetra, no carrying, but the Timber Nagati goes there, carry France, Kuntri, Judge over, gay him if I'm holding the Fakur area bear. At Ivan Tone, Arimati, we are carrying Penetra, carrying a down Penetra, and Terrending Ball, and Kuntri, and one Korea. Now is minute place. England dengan jah France pula dengan Nigeria biar bola tengah kuri yang asal meja asal Roger Sutton fira tanpa kuri yang easy. Is bola kontrol pula. Kuri betul betul odisega nato fahat aku nak kujeli atau orang fahat aku Spence. Enas is bola efek sangat sangat dengan kuri yang betul betul kaya ini jeli atau orang fahat kuri yang dimbal fun labu kuri yang jasa wala di itu orang tone fun labu dimbal enas. Atau dia orang odisega bola tengah penetrasi terus dengan jemput kuri dia kaya muri. Kuri dia bola atlet lagi muri ni Mbappe gol dia tapi jeli kaya dia kuri dia kuri nato aja saya bola nafaru. Declare guys at left ball. At left put in area bear. Put in the ball at left. Put in the Marcus Rashford. Put in down the ball bear. England have made that some England defense. Hello Rashford. 3 minutes play for England. They France. Call that. Just fast. Rashford. Hello ball. Gay. At left in penalty. I carry. Canada. My jail. At left. Put in guys. The name declare guys. At left. And guys. Gay. At left. England have turned. Put in guys. Have made that some is. Gay. He. I'm the one. Have the middle of penalty. I carry. Kurir jasa kurir mati kurir kurir Rashford Rashford fahat fahat memang main Rashford metering is declare rise rise kurir konsaya konsa sensa kadem bola kontra bola fahat dama kari rise jasa li rise bola fahat dasa fahat England after jela kurir dim bola gay his sensa kadem kari atlet tri kurir fonal bola France kurir tri fahat Jeff goes in France after England kurir tri bola fahat buki Osaka atta fahat dim bola atlet rise England after konsa atlet fahat spesa spesa Rashford, Ali mati dong ya kari retre is tak faham tak nak kasi ni. Gayhi, Mark Gayhi area bear ni kau ni keeper ni dini keeper Dean Henderson. Kuriya konsa dini bola tlah sensa kal kari maru bola England half tering kulemu kuriya ngas ini konsa kuriya di kari kulem tiri aja sah di bola tlah. Ayah berfaham tak dikira rice faham tak dini bola nak kasi. penalty che ha rifatto con Sattla, va a rimettere un calcare un punto e dimbo al triangolo in etere Rice. Rice vuole fare un per Kajia Sevore, Curi, Rice vuole di Ov, pari ad England, con già un tre mi fa il foul, con molti due Curi foul da Curi che con sa vuole, ma sei Curi, tra con sa non diverti. Tiris e mira tu Kulef, e Tiris mette forte ma con Kulef, England e France con la rete. Senza qui il mettere is dispensa di senza calo di mal mi dura che anzi messo l'attacco di Dimbo la mano la sua di Assali mi fa un is attack pure il duo se non fa un Dimbo il tango è fatto di Assali all'inglese contro le faga Giva io Antonio faga Giva a bola in Francia contro la bella vengono a fare e a tenere un equipa che prende sempre la tenere messo in l'acqua ha rifatto armativo contro la l'acqua di feria non come un attimo per la Roma tiene pure Dimbo la fa un lì sei di ieri a tenere o a tenere a bere come pure il mettere fatto che France after in Curia meno di batteri si mette play for England day France con la regia senza cattere in bolata Curia ragazzi poi c'è Curia di bolata Curia fanno male da fig c'è qui Curia Mbappé di ma c'è qui England punto in Atleti Atleti Curia smette non credo Rogers non è di Curia di bolata mettere in ancora solo Masli B Garna per Curia Mago Rashford e riattira vanno in sacca a Deng Ulefano fra tanto meglio Gila si da gola di Bai fanno male di bola chi paro di fa Curia pancia con di bolata di penalty a Roga carica di Matingas bolo vero andi referee carica su mezzo dollaro non è Deng Rashford bola atlaf Kuriye jail af gari kulti adden un nehne meskari kulti ya voren gari nattuwa laf diere kari Kuriye jail af Kuriye funuwa adi bola gara bara funuwa keeper anu sifuna bola punch kodi Mihar ora mene mefenne replay referee kari gara rori vekini vekin kamenne gede mefenne di France kulti in Kuriye gas England half ten senza Katman va bene con England contro il Bolton mettono un rasco pure in casa nella tarma di Saka Saka con ciò che tango le fatto Rice senza Katman mettono un avere Kane mettono un rasco di Bolton le abbiamo fatto England half ten Maggie e Atlanta mettono un rasco Atlanta nella tarma di Davis Spence Spence Italia pure France contro Spence e sulla France contro Gary Smith Sì da France ora Marseille se ha una DMD e vuole ancora muotere e ora mi fermo in France con un tre in cura e metto una carina ma trovate in cura e dembole una barra France con un tre in una barra e Mbappe mio Vannani ogni sei mio Vannani gol dell'Atlas si da gol di me fono Valibola chi per vetti che fa di fare con i gol che arrivati indietro da Gosbervi con guarda dit con la scarica di cui di fronte che natto alla fa pure fono Valibola France gli vede una cosa non mi ci vede a trovare o gli sei nagato Odyssey già sai Mbappé Mbappé Odyssey appena cercando cara per England con un triple atto def atto def in curia menini half che mette per appena cercare in grazia a mezzo senza cosa ma gela fa curia di bola Sakam di sai di cari Rogers Rogers hanno fatto curia di bola def curia dentro con la curia di Saka e Husko Saka bucchio Saka keeper va netto def gol di rati mano fatta gela keeper netto appena tre tra di fatta tanto le fatto di bola ma Rashford padre non di atte France con un triple rangala di bumbole quelle barre che ne marangola fai rangola controllo con le varone oli se atla che mi hanno as metro va carrying as metro hai sabaje le off and fra tarma ti Mbappe di penalty kana di Mbappe contro qua care bole ting hatar con tering natto ja sabole Mbappe di area carrying contro down tre faro England pure mak declare Rice di fa pure agol bol penalty a carry da feria tre con Rice Rice matta ja sa area ha Roma ti gay here tris fast met fortama fu play for England day France ha dare nuji Il prodotto di Assalbo la Gastro Atlaf e Tren. Angolo fatto e Tren di Assalbo la Tren, Curia Medri Chaki, Atta Curia Penetri e Tren di Bola Gastro Atlaf, ma se Curia Dier e Karen Atta Bola per fare il caso con le Chaki, mi furono una bavara di Tren di Assalbo la Gastro Atlaf la Curia, e ne che Gastro Atlaf di Chaki, Penetri e Ron Cana di Malta, Angolo Fahato, Medari, Medasa, Curia Tren di Odisse, Odisse di Bola, Curia Gastro Atlaf, Curia Naka di Bola, Keeper Vetting of Difa, Curia Dier e Karen, Jahan, Eri Curun Teria, Odisse, e ne che Natto, Keeper Difa, Curia Bola, Atta che mi ha usato, Aran, Dani, England, Curun Teria, France, After Rain, Arang itu dari Marcus Rashford. Kuriya phone wali bola. Keeper dia alikkan jibija bukio Saka. Kuriya phone wali bola. Alikkan jibija Rashford gol dia carry. Bola fast sama keeper gol nakta gol dia sama Kuriya jela. Jibik bukio Saka. Kuriya phone wali bola. Gol ke teriang evani. Tiris heaven amin teriang ke Saka jahat in lada ki. Tinna nu sulna nu miar moti England kuriya. වරක්ගරකද හගුරාමේ කොෆ්ෙන් ප ගෝදග තරේම ොනවාල ර රි ර ර ර හුස් ර ොල කීපර නට ලිි පහ යසයි ක්ය සක සක ර ො කීපර ඩයි ර ගො ග තර ව. ්‍රන්ස් ර පෙට ත ොනවාල ඉල පිට ොනවාල බෝල දිාක කරිය ොනවාල බෝලය හරන් දිය තරවා ොලින් හුස්ක ොති එරිය පෙනට තර ලිබන බොල මොලින් හුස්ක ස් රස්ොට ර කීප ට දිාක සක ල ගෝද දැ ොල කුල්තරයාගේ දී දිාක න ක පහත ොල රස්වොට අත්ලා කීපර නට ගෝද රජ සක ගෝදර හනදම සක ර නල් බොල වැටි ම දිාකර මසේ කුර වෙස් මේ කාර ගුර කුරන්තර චර්ක හන ස ර දීප ගෝග තරය වනි පෝ. තිනෙ සුමකු කරීමමති ඉංගලන් බොල දිිාකරුන් ඉතිියෝ හෙනන්ඩෙස් එ සෑග ජීප් බොල එපාපය වෙස් දෙතින් බෝල දිබුණට ස්මා රඟල කරන පොත නිර්මාජයක තන සාමන සැගෙන දිය මෙහාමති තිරී සැමතුමා සාස ැ ්‍රන් ොත ඉංගල හස ොත තර ල රජ ොත් රයි රයිස දීසේ පහත ගෙහිියගේ කුරිය රයිස රයිස්කරියන ලා තරමතින් දී වස කුරිය සකාය සකාරමති ර ොත කරමති ්‍රන්ස් ොත නට ප නට ර ර තර න්න ොද ාවි බ ර ොම රව න ේර තර ්‍රන්ස් ොත ිාක කරිය ොනවාද බොල. අතකර මග රස්වල පෙනටය කැන බොල තෑග කරීම පුරේ නගද බොල ගෝද තර කීප තිරී ස්නෝමනට කුලේ මෙහාර මෝති ෘත මහා තිනය සුමම කරීම මෝති ඉංල ්‍රස් ර මතර ගුන්ති බැකල පහත පෙනටය කෑන කැස් බොල ට අත කරිය ගස්ටෝය ගස්ට සස කර බල මතර හොට තිරිති රවාල බෝල බාර කුන්ේ බ කොට කොල්ලන්නේ එම්බාප බොල හෝදමතරේ පර ෆල්ක සති අපේ නොයි ඩුවේ බොලත් මතර ඉන්න පුතිය ෆල් තිර සුවමට ග තිනෙස්සමක කරේ පොති ඉංල පුර නගද බල පෙනටේ අතරෙන් ගෝදර කර න ජේ ගත කොස් පේ ගොල් ගොල් කුරමති ඉංලන් ලි ේචෝ ොනවාද කීප ගොල් කුරමතිල්ලි ෆෙච්චම් කුරි ෆොනවාද මෙහාම සන රිප්ලේ දෙ මෙංලන්න දනු රිප්ලේ ර සක ල පනට ැ ර ර රජ ස රස්වට බ ර ග ොල ගෝදර ර ේ කීප ගෝල දිිා හරිස් ම නැපපුර නැඩියස් වෙල හැස් ොල අරමති දියග ස්පේ ගෝල් කරමති ්‍රන්සල් ලි ේච පරි ෆොනවාගේ බෝල ට රිය ගස්ට පට මල් අරමති කර දි ොල ලේ ොල පා ල දි ොල ගස්ට අත ගස් ලජ ඉගල හ ද මතර මතුේ පුරන්තරේ අරමති ර ට පනට කාර ලිබන කුවන්සාය මස කරිය සකය ස සක ම ඉ හ සක න් ර අන්මති මන ස් කල දී යි දුවන මාකස් රශ ෝ පට ොල ොට ස් ත ගොද ල කර ගද ො ො කර පර. රිය ොනවාද මසක කුර ටෝන හන්නම ැ ජ ේර බේරුන්දි බොල ්‍රන්ස් රන්තරින් අත්ලයාගෙන් කුරිය න්නන සක ද මතුරුණ කෑරි අත්ලා තංකොල පාත් চাকি আত্মা কুড়িয়ে তিন বলে আবার দুয়ে কুন ত্রিয়ে বড় কনসুয়ে করে তো এমবাপে মাসে করে মা গেহিয়া বুড়ে কুড়িমাতি মাটি করে এমবাপে বড় কোট্টম মাড়ুন কুড়িয়ে গেহিয়া নাট্টুয়া লাফা আরেক জেলা পেনতে বাদিলা গোলা জেলা কুড়িয়ে নাগাতে মনে দেখুন ত্রি মিতা মিহার অবতি বেগ নাট্টুয়া ফাতু এর কান দিন বড় তাহলে চারকি আত্মা কুড়িয়ে দিন বড় ফার এটা কুড়িয়ে জাসালে বনি মা বার জেহে গতে নুই ইন্দন কুড়িয়ে দিফা কুড়িয়ে ইজ ইজ মিদিনি রাইস রাইস কুড়িয়ে দিন বড় ফাতু কনসা আত্লা ফানে কাস মিদিনি ইজ ইজ ফ্রেন্ড এরিয়া ক্যারি আত্তা তাঙ্গড় ফাতু ডিক্লেন রাইস রাইস হাব মেদাসা কুড়িয়ে দিন বড় আত্লা মিয়ান নি কনসা ফাতান মচ্চে জিলাফ কনসাই সা কুড়িয়ে নেতরে দিন বড় আত্লা কনসা কুড়িয়ে ইজ ইজ সেন্সা কারকারি বড় আত্লা কুড়িয়ে আনফাত স্পেন্সার দিফ সালিস দেমিনেট ফুরতম হাফ কুড়িয়ে ইংলিশ ফিন্ডার জা ফ্রান্স কলাটে তিমন হোয়া মেচ মেরে মি কুড়িয়ে নি বোর্ড কাপ ইতিহাস সবদে তিমন হোয়া মেচ ಗೆಹಿ ಬೋಳತ್ಲೇ ಕುರಿಯ ಎಸ್ ಇಂಗ್ಲೆಂಡ್ ಹಾಫ್ ಸರಿ ಮರವನ್ನು ಕೊಟ್ಟ ಕುರಿಯ ಸಿಕ್ಸಕ್ ಅಭಿಮಾನ ಕೊಡ್ತೀಯ ಟೋನಿ ಇವಾನ್ ಟೋನಿ ದಿಂಬೋಳ ಓಕೆ ಗೆಹಿ ಅದ್ದ ಕುರಿಯ ದಿಂಬೋಳ ಬದುವೆ ಕುಂತಿಯ ಸಕ ಕೊಂಟ್ರ ಬರೀ ಕುರುಮತಿ ಅಪರಿ ಕುಂತಿರಿಯ ತೇಯೋ ಹೆರ್ನಾಂಡೇಸ್ ನಟ್ಟುವ ಸಕ ಬೋಳ ನಗ ದಿವೆತ ಪೆನೆಟ್ ತಮ್ಮಳೆ ಫಾತು ದಿಂಬ ತಮ್ಮಳೆ ಫಾತು ರೋಜರ್ಸ್ ಏರಿಯ ಕ್ಯಾರಿ ಕುರಿಯ ದಿಂಬ ಟೋನಿ ಅತ್ಲಾಫ್ ಕುರಿಯ ಜೈಲ ಸಕ ದೇವಳ ಕುರಿಯ ದೇವನಿ ಫಹತ ಬೋಳ ದಿಯ ಸಕಾಗೆ ಕುರಿಯ ಬೋಳ ಅನ್ನಡಕ ಮೇಲೆ ಕುರಿಯ ದುಬ್ಬಾಗೆ ಮುಂಡೆ ಸಾಧಿ ಬೋಳ ಫಹ ದಿನ ಬೋಳ ಫಹತ ಸೇರಿಯ ದಿಮಾಗ ಬೇರ್ ಪೆನೆಟ್ ದಿಮಾಗ ಕೋರ್ ನಗ ದಡಿಕ್ಯಾರಿ ಫ್ರಾನ್ಸ್ ಹಾಫ್ ತರ ಲೀಫೆ ಗಲ್ಲಿ ಫ್ರಾನ್ಸ್ ನಮ್ಮ ಮಿಹಾರ್ ಮೆ ಫೆನ್ನ ಇಂಗ್ಲೆಂಡ್ ಜಿ ಲಡುತ್ತವ ರಿಪ್ಲೇ ತ ತಿನ್ನಲು ರಿಪ್ಲೇ ಮೆತ್ರೇ ಫ್ರಾನ್ಸ್ ಕುಂತರೇ ಕುರಿಯ ಸಮಾಜ ಬೋಳ ಆಗುತ್ತೆ ಫ್ರಾನ್ಸ್ ಬೇರು ಇಂಗ್ಲೆಂಡ್ ಕುಂತರೇ ಜಿ ಎಲ್ಲೋ ಫ್ರಾನ್ಸ್ ಕಷ್ಟ ತಮ್ಮಳ ಫಾತ ಒಲಿಸೆ ಒಲಿಸೆ ಫ್ರಾನ್ಸ್ ಆತ ಮೆಲ್ಲ ಆಟಾರೆ ಕುಂತಿ ಅದಿಂಬ ತಮ್ಮಳ ಫಾತ ಅಂತ ಚಾಕೆ ಅವರ ಫಾತ ತಿಂಬಳ ಅತ್ಯ ಕುರಿಯ ಮೇಲೆ ಒಲಿಸೆ ಕುರಿಯ ಮೆದುನ ಕಾರಣ ನಿಂಬಳ ಅತ್ಯಾಗ ಚಿಂಸಕ ಅಭಿಮಾನ ಕುರಿಯ ಜಿಲ್ಲ ತಮ್ಮಳ ಕುರಿಯ ಕುಣಾಟೆ ತಿಂಬಳ ಚಿಂಸಕ ಅಭಿಮಾನ ತಮ್ಮಳ ಮೆತ್ತರೆ ಅಣಕ ಚಾಕೆ ಇಂಗ್ಲೆಂಡ್ ಹಾಫ್ ತರೆ ಕುರಿಯ ಒಲಿಸೆ ಮೆತ್ತರೆ ಒಲಿಸೆ ಬೋಳೆ ಕುರಿಯ ಅತ್ತಿಯರೆ ಕರಿಜೆ ಕುಸ್ಕೊಂ ಯಮರಣಿ ಗಸ್ಟೋ ಪೆನೆಟ್ರಿಯ ಕಾಣದ ಕೊಂಟೋ ಸೀದಾ ಗೋದಾತ್ ಮೇ ಫಣೋಳ ಪೆನೆಟ್ ಇತ್ತರೆ ಕುರಿಸ್ಕೊಳ್ಳಿ ಬೋಳ ತಿಂ ಕುರುಂತರಿ ತಿಬಿ ಏರಿಯಾ ತರೆ ಏನೋ ಸೆಫಿಸ್ ಕುರುಂತರಿ ನೋಡಿ ಇಂಗ್ಲೆಂಡ್ ಕುರುಂತರಿ ಬೋಳೆ ಕುವನ್ಸ ಅತ್ಲಾಫ್ ಮೆತ್ತರೆ ದಿನ ಬೋಳ ಅತ್ಲ ಇಂಗ್ಲೆಂಡ್ ಕುರುಂತರಿ ಇಂಗ್ಲೆಂಡ್ ಹಾಫ್ ತರೆ ಕುರಿಯ ಮೇಲೆ ರೋಜರ್ಸ್ ಅರಿಫತ್ ತಾಳ್ಪತಿ ಸಕಾಯ ಸಕಾ ಕುರುಮತಿ ಅಬ್ಬರು ಕುರುಂತರಿ ನಟ್ಟುವ ಡೋಗೆ ನಟ್ಟುವ ಫಹತ ಮಿದಿನಿ ವಿಫಾ ಕುವನ್ಸ ರೈಸ ಮಿದಿನಿ ಹಾಫ್ ಮಿದರ ಪೆನೆಟ್ರಿಯ ಕ್ಯಾರಿ ಡಿ ಏರಿಯಾ ಕ್ಯಾರಿ ಮೆತ್ತರೆ ಮಾಡೋ ಬೋಳ ಕೊಟ್ಟಮ ಕುರಿಯ ಗೇಹಿಯ ಜಸ್ಸಾಜ್ ಗೇಸಿ ಗೇಹಿ ತಮ್ಮ ಫಾತು ರೈಸ್ ರೈಸ್ ಗೇಹಿಯ ಇಂಗ್ಲೆಂಡ್ ಹಾಫ್ ತೆರೆ ಮಳೆ ಸಾಳಿ ಹತ್ತರ ಮೀಟರ್ ಫುರ್ತವಾಗ ಪ್ಲೇಫ್ ತಿನ್ನರು ಜಾಫ್ ಇಂಗ್ಲೆಂಡ್ ಮತ್ತು ಫ್ರಾನ್ಸ್ ಕಲರ್ ಮತ್ತು ಸ್ಪೆನ್ಸ್ ರಶ್ಫೋರ್ಡ್ ಮಾಕಶ್ ರಶ್ಫೋರ್ಡ್ ಬೋಳತ್ತ ಸಿಮ್ ಸಕಲ್ ಕ್ಯಾರಿ ಈಸ್ ದಿಂಬೋಳ ಗೇಹಿ ರಶ್ಫೋರ್ಡ್ ರಶ್ಫೋರ್ಡ್ ಗೇಹಿ ದೇಖೋತೀನಿ ಡಿಫಾಲ್ ಜಸ್ಸ ಕಾರಿ ಕಾರಿ ಜಸ್ಸ ಜಸ್ಸ ತಿಬಿ ತಮ್ಮ ಡಿಕ್ಲೇರ್ ರೈಸ್ ದೀಫಿ ರೈಸ್ ಕಾರೆ ಬೋಳೆ ಕುಂತಿರ ನಟ್ ಫ್ರಾನ್ಸ್ ಕುಂತ ನಟ್ ಫಾನಿ ಕ್ಯಾಸ್ ಕುರಿಯ ದಿಂಬೋಳ ಈಸ್ ಫಾತ್ ಅತ್ತರೆ ಕೀಪರ್ ಬಾರ ಬಾರ ಫೋನ್ ವಾಲಿಸ್ ಫಾತ್ ದಿನೇಸ್ ಕೀಪರ್ ಅತ್ಲಾಫ್ ಕೀಪರ್ ಡೆನ್ ಹೆನಾಂಡಿಸ್ ಅತ್ಲಾಫ್ ಡಿಯರಿ ಅತ್ತರೆ ದಿಂಬೋಳ ರೋಜರ್ಸ್ ಕುರಿಯ ಮಧುರ ಕ್ಯಾರಿ ಸಕ ಇಂಗ್ಲೆಂಡ್ ಹಾಫ್ ತೆರೆ ಫಹತ ಮಿಕ್ಕಿ ರೋಜರ್ಸ್ ಅತ್ಲಾಹಾನಿ ಕ್ಯಾಸ್ ಅನುಸಾರ ಮೈತರೆ ದಿಂಬೋಳ ಗೇಹಿ ದೂರ್ಕೊಳ್ಳಿ ಈಸ್ ಈಸ್ ಮಧುರ ಕ್ಯಾರಿ ಬೋಳ ಕುರಿಯ ದಿಂಬೋಳ ರಾಕ್ಷರ್ ಹತ್ತರ ಮೀಟರ್ ಕುಳು ಮಿತ್ರ ಕುರಿಯ ಬಿದ್ದಾನೆ ಕುರಿಯ ಫಣವಾಲಿ ಬೋಳ ಪೆನೆಟ್ರಿ ಕಣ ಕ್ಯಾರಿಂಗ್ ಕೊಂಟ್ರೋ ಕುರಿಯ ತಂಬುದಾನೆ ಕೊಂಟ್ರೋ ಪಕ್ಕ ಇಂಗ್ಲೆಂಡ್ ಕುರುತರಿಯ ಬೋಳ ಬೇತು ಈ ಸ್ಪೆನ್ಸ್ ವೆಟ್ಟುನಿ ಕಾರಿದೆಯ ಫ್ರಾನ್ಸ್ ಕುರುತರಿಯ ಹತ್ತರು ಬಹುತು ಹತ್ತರು ಮಿನಿಟ್ ಮೆಹಾರ ಇತ್ತು ಗೊತ್ತು ಮೆಹಾರ ಲೀಫ್ ಮೂರ್ತಿ ತೀನೆ ಸುಮಕುಂ ಕುರಿಗೆ ಮೂರ್ತಿ ಇಂಗ್ಲೆಂಡ್ ಕೊನಾಟೆದೊಮ್ಮೆ ಬೋಳ ಹೋಗುತ್ತೆ ಲೀಫ್ ಹೆಚ್ಚು ಇಂಗ್ಲೆಂಡ್ ಕುರಿತ ಅಂತ ಕುರಿಯ ದಿಂಬೋಳ ಮೇ ಕೊಂಚ ರಶ್ಫೋರ್ಡ್ ಕಾರ್ಯ ಮುಂದೆ ಸ್ಪೆನ್ಸ್ ಅರಿಮತಿ ಮನೆಯವರ ಫಾತು ರೈಸ್ ಇವರ ಫಾತು ಗೇಹಿ ಅವ್ರ ಮೆದುರು ಬರ ಕ್ಯಾರಿ ಗೆ ಸ್ಮಿಗೆ ಕುರಿಯ ದಿಂಬೋಳ ಈಸ್ ಅತ್ಯಾಗ ಸಂಸ ಕಾರಿ ಕುರಿಯ ಫಾದಿ ಕಾದ್ಯ ಕುಳಿತು ನಟ್ಟ ಕುರಿ ಗೇಲ ಬೇರೆ ದಿಂಬೋಳ ಬೇರೆ ಅತ್ತರೆ ಕೊಟ್ಟ ಗೋದಾದಿ ಬಾಲ ಫೋಣ ವಾಲಿ ಬೋಳ ಗೋಲ್ ಗೆ ತೆರೆಯಂಗೆ ಮಣಿ ಅನಿ ಕಾದಿ ಬಿಟ್ಟು ಸಕ ಕುರಿಯ ಫೋಣ ವಾಲಿ ಬೋಳ ಗೋಲ್ ಗೆ ತೆರೆಯ ಬದಿಗೆ ಇತರ ಹೋಗೋದು ತೆರೆಯಂಗೆ ಮಿತಿ ಹತ್ತರ ಮಣದ ದಂಡು ಸಕಾಗೆ ತೆವಣ ದಂಡು ಮಿತಿ

0: කොන්වර්ට් කොල් දාන්න තව උනෝ ෆෙරෝනි
1: සුවාදේ නෝෆෙත් දේවරු රීති නිම්මාදු මෙන් අල්මෙන්
0: නිම්මාදු රීති එක ෆ්‍රාන්ස් අතුක බෝල් එද්දෙත් නුබා පාහෙග්ග ඒ ඉන්ටර්සෙප්ට් කෝකින් හොදාගෙන් දිය ඉච්චෙන් ඒච්චි මේ ඉන්ටර්සෙප්ට් ස්ටන් හම ඩෙක්ලන් රයිස් ඒ ඉන්ටර්සෙප්ට් කෝ හොදා එනා සේන ඒරියා මතින් එනගේ හම ටෙක්නික් වෙන කොෆ හම රීති කෝ කණන් එන ෆොන වාදි බෝල් දෙන් එක්සිකියුෂන් වර රීති දෙත මොළො හම දැන් ගෝල් කීපර් වන හෙන් හම බැලන්ස් ජෙන ඉච්ච දෙත
1: ගෝල් ජහා ෆල්මන ෆෙනගෙන් දේ රයිස් ඩිෆෙන්සිව් ග මසෙක් එතවස් වර රංගලන් හම මිචු කුර මුන්දි එතන් රයිස් කේ ගෝල් අප් ෆෝ දෙන් ෆෙනගෙන් මෙදී රයිස් කේ කෝනර් කෝණේ කාවෙස් සම වර රීති ගෝ දෙ කොන්සා ඉස්රි කොන්සා කාමේ අප් කුරේ තන් දේ ඉංග්ලන්ඩ් ගේ ෆහත කොළමුදා කොළුන් තෙරියා ගෑමස් අවරණගල ආරාණි මල් තම වෙනගෙන් දේ සොබකින දෙවන ගෝල බලාදාර කොංක මෙ බයන්න ගොඩ පහ කුරගෙන
2: ඉති මේක මේ අලවනු නහම ෆෙනිගෙන් මිදී වරන් එක මේ ආදාග ගොතක වර ඩිෆෙන්සිව් වර බෑවර එරතක මේක සම රංගලන් හම කෑරීග ප්ලේයරෙන් හම අනෙහම් බුණා නම රෙඩියොට් හම ඉස්කොළුම් වරුගද ප්ලේයර එනම එස් කොන්සා මිෆෙනුනි තංකොල ටයිමින් රංගලකොම් වරුගදකොම් දෙන් ඕවරෝල් හම මේ ෆෙනිගෙන් මිදී එරිමා හම හාසකොන් ට්‍රාන්සිෂන් ග මේ ෆ්‍රාන්ස් එටේ කුරා ඉරුග ඒ හුස්වා ජාගතක වර රඟල මේ ඉංගලන්ඩ් මේ ඩිෆෙන්සිව් ලෝක එක මසේ කොරු තංකොලේ ඕගනයිස් කොන්නේ හයිගතුග වරන් ආදෑගේ ෆ්‍රාන්සෙන් අලගොඩු වෙන්න මේ ෆෙනිගෙන් මිදනි මිදිය අලගොඩු වෙන්න ෆෙනුණු ෆ්‍රාන්සෙන් නූන් අලගොඩු වෙන්න මෙරේ ෆෙනිගෙන් මිදෙන
1: සකාගේ ගෝල් එක බලාදාර සකාගේ දෙගෝල් තෙරේ ප්‍රථම ගෝල බලාදාර සකා දෙගෝල් ජම් ගුරෙන් ප්‍රථම අල්මන ෆෙනගෙන් දී ගෝල් ග ඔෆ්සයිඩ් කමනි මහවැණි ගෝල් බෝල ගෝල් ගේ තෙරේ ෆොනවල් නමස් නමස් ඒක ඉතුරුම සම ගින ෆෝර්සට් එක ලිබිගෙන් ගොස්සම වෙනි මෙස් වර නංගල කවුන්ටර් හාෆ් කේ තෙරේන් ෆෂෙන් දියත අල්මන ෆෙනගෙන් දී සකාගේ හම වර රීති බෝලයකම් ප්‍රථම හම රෂ්ෆර්ඩ් ෆෝර්සට් ෆහියගෙන් මිදී මට කොබබ ආල්මෙන් හම ෆ්‍රාන්සුන් එවස් වරක ඩිෆෙන්ස් ආමෙ දු නුවිස්ටනි බා වරන් හුස් ෆුර්සත්ක හම සෝගෙන් දාතන ආල්මෙන්
0: ෆෙනි ආල්මෙන් ෆෙනි ඒගොත දෙත ද මී ගෙවසන හෙන් මී එවි හම් රිකව කුරි එහෙනමස් මී ඒ
1: බෝල හොදන් අවසර වලෙන් උලුන් තන නුෆෙනේ කන්නේ තංගුල හිඟාලා හොලේ තන
0: මී හසබේ ගෙල්ද නේත කොම ඇටැකින් තර්ඩ් එක ෆ්‍රාන්ස් කුලබන් දිය සිචුේෂන් එක ගෙදුණු බෝලාගේ මී හොන් ඒක කවුන්ටර් හම වර මොල දෙත්තෝ ඒක කවුන්ටර්ගේ බෝල පාස්කෝ ෆේ දෙතරන් පාස්කෝ ෆ
1: දෙන්න බලාදී සල්මන් ෆෙන්නා ෆ්‍රාන්ස් කේ ගෑගනක හතර කුළුන් දෙරින් පහත දුබ්බගත එහෙන් හුරියා කුළුන් දෙරින් සුට්ටි දන් හුරි කිනත් වාණි බල
0: ආ ඒ සිචුේෂන් සාකා වෙට්ටි ෆොයෆ තෙදුවෙෆ අරක්ක එන දෙමුණ තිගෙන බේනෝ ඒ කුරිහම ඒ හුරිහා ටයිම් එක දියරොස් එකද ෆ්‍රාන්ස් කේ ඩිෆෙන්ඩර් උනක මාකුරේ ගොතේ සුනුයි දෙත

0: وسع كرسيه السماوات والأرض ولا يئوده حفظهما وهو العلي العظيم. صدق الله العظيم.
1: TSV කීර්ති කුරුවන් කියවු. දෙගණිකාවස් කුරියදානි හිදාතුගමගු මේ ප්‍රෝග්‍රෑම් එක.